අම්මට අපි වෙල්ලෙලින් මිටකංගත් කිම්මෙරුම් මිටු සරයාන අත්තේලා ඉලෙගලක බුට්ටවුට් සක්සෝ ගෑන අත්විනි ලාවචාව කෙනන නවුන් මිපි වෙල්ලේ පේනික් පටන් සිලලෙරි ගුණවම සිලලෙරි ගෑන අබ්ලුන තමානිකි වල්ල මිට අම්මා කචන් මෙවනිට සංනාත් තමාලුතලු තුන් ඇසුලෝ මිගිච්චි Do say examine.